0: Gospel Voice Through Christ Loves All Nations. You're always welcome to tune in and join this great journey of Christian faith that brings joy, peace, hope, Christ's love and healing in the community. Fortnightly Sundays at 9:30 a.m. Join us to uplift your spirit at OAR FM 105.4 FM and 1575 a.m.
1: Online and on demand at oar.org.nz.
2: Otago Access Radio, මේ එළමෙන හෝරාව ඔබ වෙත ගෙන එන්නේ ශ්‍රී ලාංකීය ගීත ශේත්‍රයේ ස්වර්ණමය දශකයන් තුළ බිහි වූ අග්‍රගණ්‍ය ගීත නිර්මාණ ඇසුරින් ලාංකීය සංස්කෘතිය දෙස එබී බලන ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියයි. ඔබේ මතකයන් අවදි කරන සොඳුරු යාමය සත්සරරාව මියුරු ගීතාවලියට අදත් ඔබ සැම ආදරෙන් පිළිගන්නවා. හරියටම වෙලාව 7:05 විනාඩියක් ගත වෙන මොහොතේදී ඉතින් අදත් වෙනදා වගේම ඔබගේ නිවසට ගොඩවා දෙනවා මියුරුතම ගී සමුච්චයක් රැගෙන රැඳෙන්න සත්සරරාව සමග ඔටාගෝ FM ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන ශ්‍රී ලාංකීය මියුරු ගී සමුච්චය සමග